දතිට දක දිගන නතිට දක දිගන දතිට දකතිට දතරිකන ගදිකන දකිට දක ගදිකන දකිට දක ගදිකන දකිට දක තිරිකන දක දතරිකන ගදිකන දා තිරිකන ගදිකන දා තිරිකන දක දතරිකන ගදිකන දා තිරිකන ගදිකන දා තිරිකන දක දතරිකන ගදිකන දා තිරිකන ගදිකන